0: සාතන් දියා මෙලාය
1: නානක පදී නාම සමාය
0: සෝකයෝ විසරේජේ කාල් නපන්නේ
1: සෝකයෝ විසරේජේ කියා ජන්නේ
0: සෝකයෝ විසරේජෙන් සබ් කිච් දියා
1: සෝකයෝ විසරේජේ ජීවන් ජීයා
0: සෝකයෝ විසරේජේ අගන් මේ රාඛේ
1: වර් ප්‍රසාද කො බෙරලා ලාඛේ
0: සෝකයෝ විසරේජේ බෙක් තේ කඩ
1: ජනම ජන කා ටුටා ගානේ
0: වර් පුරේ තතේ බුජායා
1: රග අපනා නානක ජන් තේ ආයා
0: සාජන් සන්ත කරෝ එහෝ කාම
1: ආන්ද්‍යා ජකෝ හර නාම
0: සිමර සිමර සිමර සුඛ පාභෝ